උජිගින් සිත් මෙමෙ අගි නතරං මෙමෙතාගි ඥා බරුය 101.3 FM YFM ගුණයි සජලයි.